අන්‍යවා තන ඕමස්තක තන තෙරිනේත තන ඔයි පගත ජින තුම් සංගේත නාම දිනා කැසේ සුඛ ලෙයෑ රස්නා රාම නාම ජස් කෙයෑ රහාව තින ඌපර

ලුංජත මුංජත මෝනජත තර අංක සෞ මරණ තාසේ සේවියලේ රාමන රස්නා රාම නාම හිත තාකේ කහා කර ජමන රහව ආගම නිර්ගම ජෝතික ජානේ බෝ බෝ ව්‍යාකරණ පංත මන්ත්‍ර සබ් ඖෂධ ජානේ අංක තෞ මරණ රාජ පෝග අර ඡත්‍ර සිංහාසන බෝ සුන්දර රමනා පාන කපූර සෝබාසක චන්දන අන්ත තෞ මරණ বেদ පුරාණ සිමරත සබ් খোঁজේ কহু না উবর না কহু কবীর ইউ রামে জম্পো মেট জন্ম মরণ আশা ফিল রবাবি বলদ পখাওজ কৌয়া তাল বজাওে পহর চোলনা গধা নাচে পেসা ভগত করাওে রাজা রাম